සීදෙහිදාක් තවිරි. හවසි තමිනැසි ලෙක්සං තෙම් මංලෙම්ඹ සිංහ සක්පා කුරයිජම් නිමයිචරින් සිංහ සෛරියෙන්බා ඉමාලබක්පු කරුම්ජවයිසයි.